තියබෑ මීහුන් නක මංෆාය නොකරානෙති. තියබෑ මීහුම් මරුම් නුවත කතුළුවමුම් ෆිලියස් කුඩ හිඳු කොළකම් මෙනුවී දුනියේගා අරාමෙන් නොකරවේනෙති.

මීහුම් එවරෙන්ගේ රුළිවර කමායෙකු අවවාහ එවරෙන් රද්දු කරවිය එවරෙන්න්නකං එවවෙස් හෙවෙන් නොලිබුණේ අදි අල්ලෝ මූමිනුන්න හඟුරාමකුරුම් ෆුද්දවා දෙවෑෆී එබහි එවරෙන් ගද හඟුරාමය නොකුන් එකන් නෙමිජ්ජෙ අදි අල්ලෝහි බාරුවෙරිවන්ත අජීස්වන්ත රස්කලාන්ගේ කම්ගාවේ

නුගන්නවාශ. අදි ඒවරෙන්ගේ උඳගූත ෆර්වාලෙන් නුබහට්ටවා දූ කොල්ලවවාශ. අදි අල්ලාහ වකීල් කොරවවාශ. අදි වකීලකු කම්ගා අල්ලාහ ෆුදේ.

මීග ෆහුන් කලේග ෆානක ඉතුරන් අංහැනුන් හුද්දවගෙන නොවේ. අදි එකඹලුන්ගේ රීතිකම් කලේග ෆානු අජායිබ ෆුළුවා දරජන් හුට්ටස්. කලේග ෆානුගේ අඹි අඹි කඹලුන්ගේ තෙරෙන් බයිග්ගේ බදලුග එහෙම් බයකා කෑවැනි කුරෙබුම් වෙස් කලේග ෆානකම් හුද්දවගෙන නොවේ. කලේග ෆාන මිල්කු වෙගෙන්වා අලු අංහැනුන් මෙනුවී. කොම්මෙ කමෙක්ගේ මච්ච බල්ලවා වොඩිගෙන්වා කලවු කම්ගා අල්ලාහ් වොඩිගෙන්වේ.

0: සකුන් කලේග ෆානා සුවාල කොරති කලේග ෆාන් විදාළවාශ එකමුගේ අල්මු වාකං කශවරී අල්لهගේ හදරතුගේ අධි කලේග ෆානං එකං අංගෑදනී කොන් එච්චි තෝයි ඔයාම වුමගේ වගුතු වර ගෑවිෆාවිස් ඔවිධානති.
1: إن الله لعن الكافرين وأعد لهم سعيرا
0: هما كشورم الله كافرن لعن لذي أدي إورن التكا عند أندا هن نرك تيار كربيه.

0: والآخرة وكان الله سميعا بصيرا.
1: صدق الله العظيم.
2: صدق الله العظيم.
1: مها حساب ميتك في داور نموني إرادو كريفيا آفي داورا كيكيغا بدل كل مغا أميدوغا وكيوالا. والسلام عليكم ورحمة الله وبركاته.
2: وعليكم السلام ورحمة الله وبركاته.
3: ගෙනස් දෙනි බොඩති මිහුණ කුරුහන් කියවන් දස්කොද්දේ ප්‍රෝග්‍රෑම් මුස්තෆුන් ෆිලාබලෙ මෙ ප්‍රෝග්‍රෑම් ග කියවි සූරතුන් නිසාගේ සතේක අෂා විස්වන ආයතුන් ෆෙෂිගෙන් සතේක 34 වන ආයතු කිනියල මුදරිසකි අල්කාරි අලි වහීද් අබ්දුල් රහ්මාන් දරිවරුණකි හලීමත් සහුදා ආදම් රෞදා මොහම්මද් අයිෂත් ෆසීනා ෆාත්මත් සෞදා ආදි ෂුහුදා අබ්දුල් හන්නාන්

ලාමු කියාරු හඳන් බාටමන් ලාමකි බරුව කුරෙන්නුන්ගේ වාමිලු ලුයි කොක් කියවන් ලාමු බරු කොෆියාමු මේ වත්තරුවනි කොන් අකුරක වර රංගල් බෝධකා වත්තරුවගෙන් දන් ඒරුන් දෙන් ඒක අකුරු බදල්වීනු අකුරුගේ මහරජ බදල්වීම තො එම ඒ ලාමු ලුයි කොල්ලන් කියන්ගේ වාමිලු සෝලිහත් අධි ෆරදන් කියලා

0: فجر.
1: එමනවගේ දෙමති සූරතු බයින. දෙම මෙක කොන්සුරත
0: සූරතු කද
1: දෙංග සූරතුල් බයින කියාල මි ෆර් කියානි එම ෆරත මාමානී එං අය දෙංකයානි යම්මු එං අයගේ දෙකුදිවගේ මි සූර කියාලාගේ අව ෆෂ.

මීහුන්නක මම්ෆාය නොකරානෙති තියබෑ මීහුම් මරුම් නුවත කතුළුවමුම් ෆිලියස් කුඩ හිඳු කොළකම් මෙනුවී දුනියේගා අරාමෙන් නොකරවේනෙති.

මේ හොඳ ඒවරෙන් තෙදවරවී කමට්ටක අල්ලෝ හෙව ජජා දෙවමශායි එකලාංග ඉරාද කොරබ්වෑෆිනම මුණෆිකුන්නං අජාබ් දෙවුම නුවත එවරෙන්ග මච්චත් තවබා ලෙවමශෙ හම කශ්වරුන් අල්ලෝහි ගින ගිනයිම් ෆාෆ ෆුස්සව රහීම් වන්ත රස්කලාංගෙ කම්ගාවේ.

මිනිස්සකුන්නං අංගවා බයිකෙ අදි එබේ කලුන් එකලාංග දෙකෙ බිරුවති වෙතෙ. අදි එබේ කලුන්නේ අල්ලාහ් ෆියවා එහෙම් ෆරාතක බිරුවතිවා බයින්නුනේ. අදි හිසාබ බල්ලවනිවි කලකුකම්ගා අල්ලාහ් ෆුදේ.

0: තකුන් කලේග ෆානා සුවාලු කරති කලේග ෆාන් විදාළවාශ එකමුගේ අල්මු වාකං කශවරී අල්ලාහුගේ හදරතුගේ අධි කලේග ෆානං එකං අංගෑදනී කොන් එච්චෙ තෝයි قيام ومگ وقت ور گا وفاوس او دانت
1: ان الله لعن الكافرين واعد لهم سعيرا
0: حما كشورم الله كافرن لعن لوي ادي ايورن تکا اندا اندا هن نرك تیار کروي

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: කෞෆ් සූරත් ගාහිමනේ වාහකතකා එයින් ලිබිදේ අයිබරේ එකේ කෞෆ් භාගයාගෙ මීහුන්ගෙ වාහක නුවත හොහොලෑගෙ අහුළුවෙරින්ගෙ වාහකයකී ඉස්ලාම් දීනට්ටකා අල්ලාහුගේ හදොරතුන් රක්කාතිරිකමන් එදේ සුවානුන්තකිගෙ වාහක මේ සුවානුන්නා කුරිමතිවා ෆිතුනතන් උපෙදිගෙන් අන්නනී ඉස්ලාම් දීන තබාවුමා හමෑන් අනියාවෙරි රස්කලෙක්ගෙ කිබෑන් කුරිමතිවි අනියාවෙරිකමා නොරක්කාතකුන් මේ අනියාවෙරිකමුන් සලාමෙව්වෙ අල්ලාහන් අරුකන් කුරුම් මතීගා දෙමි තිබුමන් එබෑමිහුම් වනී ෆරුබදයෙක්ගෙ හොහොලය එ අයෙකු කීරිති අල්ලාහ වනී එ සුවානුන්න රක්කාතිරිකන් දෙව්වා තින් සතේක එතන් අහරෙබ් වන්දෙන් එමිහුන්ගෙ මච්ච නිදි බාවාලවවාහ මි නිදීගා එ සුවානුන් ඇංගත ෆුරොලි හෙතුමෆහු නිදින් හේලවුමුන් එ සුවානුන්නන් හිවනී එමිහුන්නන් නිදුනී එම්මෙ දුවහෙ නොවත දුවහකුන් බයෙක්ගාකම එහෙන සෙ සුවානුන්නන් හේලවුනොයිරු එතක් අරුණෙ ෆායිතු වෙෆාවුමායෙකු අනියාවෙරි රස්කන් තබ් ෆනාවකින් ගොස් එ රශුම් එබෑමිහුන් එදුණු ෆද රක්කාතෙරිකමකා එබෑමිහුන් බේනුම් විෆද ඉස්ලාමී දම්මරු මුලි රශුම් එමිහුන්න අල්ලාහ දැක්කෙවි එ සුවානුන් දෙක්කි හිවරා කෙත්තෙරිකමුගේ නතීජායෙක්ගෙ ගොතුන් එබෑමිහුන්ගේ සිකුරාවනී අජයාපතකු තෙරේගා ලව්වවා තා අබදම්මෙ එ සිකුරා මෙදු නොකෙඩි ආවමුන් හිඟමුන් දානේ ඉන්තිසාම්ත මි දුනියමතීගා අල්ලාහ තාලා හමජස්වාෆා මි සුවානුන්ගේ වාහකතක් ගෙන්නෙවුමෆව් දීනුගෙ ෆිතුනෑ සලාමෙ විවේනේ මගුතවෙස් කීරිති අල්ලාහ වනී මි උම්මත බයන් කොත්තිවාෆා එගොතුන් හම එකනි අල්ලාහුගෙ වජහපුළු එදිගෙන් හෙඳුනා හවීරු එකලාංගෙය සිකුරුකො දුආකො අලුකංකො එෆද මීහුන්නා එකුගා අල්ලාහුගේ දීනුගෙ මතීගා කෙත්තිරිවෙ හුරුම් ෆාහක කුරෙවේ අදි දුනියේගෙ සීනත්තකන් හෙල්ලිගෙන් නුදිවුමා මෑන් අල්ලාහ හඳුම කුරුමුන් එමීහෙක්ගෙ හි ගාෆිලුවෙ අමිල්ල එදුමත් තබාවා නුබෑකමුගා හද්දු ෆහන අලාෆවා මීස්තකුන්න කියමන්තෙරි නොවුමකීවෙස් මුහිමුකමෙක්කමුගා අංගවාෆවේ මීගෙ ඉතුරුන් මී උම්මතුගෙ සුවානුන්නන් නසේ හෙත්තිරිවෙෆාවනී හේලොෆා රංගලු සෝලෙහ් මීහුන් නෝනී එබෑ මීහුන්ගෙ එකුවරින්නන් නොහෙදුමශා ගදෆද අසාබ් ලිබිගෙන් දානේ නරකෑග මතින් අබදුවෙස් සඳාම් බෙහෙට්ටුම
2: කාල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉන්න ලිකුල්ලි දීනින් ඛුලුකා ව ඛුලුකුල් ඉස්ලාමි අල් හයා මානෙයි හමකෂවරුන් කොම්මෙ දීනක ඛුලුකෙ වේ අද ඉස්ලාම් දීනුගෙ ඛුලුකකි ලදුවෙති කමේ

0: යහුදීන් එකකිවයකුන් අද මිවකුතක හිතරික ජිබේ නයකොත නොෙනනේ දෙන් ඒගනුග මදිනා කාරිය බයක් ොනවයගින් කදුරු ලොක්කොලෙන් අන්දා එතනු මියක වරාජ හදාපා වා තෙදවෙජ්ජිකම්ග හදාපා අව සොහ පිලාෑගින් දියුමක් දතුර කොපිය. අනිද මිකන් ගොඩාගින් සදාම සො ඇල්ලි ඉතු රසුල්ල ඉවාන් සහ බේකලුම් කරේ දවිසත් සවාරුන්නාගේ මිවාමියම් හෝදයම නොකම ොඩාගින් පිය මේ නොකම වඩාගති හජ්ජම ෆස් දෝව මදිනාග මච්ච වෙරකරවී ශීරබුන් අබ්දිල් මුන්සිරුල් අන්තෝරීම් කළ ගිානය අබ සුපියාන් ඒනාගේ එක්වාවා මිහුණනාගෙන් දතුර අවස් කුරාම්බිගෙන් දවාපා දියයි කාංගෙන ගොදම්පු බස්ථාතවෙ උකමනේ මේ ගොදම්පුරුගේ නමුම් මිහගුරාමයන් නං කිහිවාවේ මිගොත දතුරක රක්කාාවගින් ඉංගාජය අස්සා බේකලුම් මේ ගොදම්පුත්තන් හිප්පාගෙන් මදිනයන් එමරි වඩාගෙන් පුුව සදාමය සුළ ඇල්ලි ඉතුරක ක්මාන් මි දතුර පුරග ගායප වඩාගෙන් හුණනවී ෆස්රේ පස් දවාල්ගේ අබ සුපියාන් මිකුල කන්තකුන් ඒනාගේ හවාත කර විජකම් හදැපිය කොම්මකස් එසමානු කාපරු ජාහිල් අරබීන වෙෙස් හුවේ කුර විජියයා එහුවේගේ මච්ච තෙදවරි පුමි මිහා බොඩුකනකේ ඒයි හුවේ දොකර විජියයා දුමියේගවෙස් දිබේ දෙරයයි ගෙල්ලුන්ගේ බොඩුකන් එමිහුන්ගේ ලෝමච්ච පෙනි තජලි බාවා වරුන්නේ අදි හුවේ දොකොල්ලමුම් ඉසානීයත් කමම් ලින් බේරවාකම කම්ගා එමිහුන් දෙකතේ අදි එකමකී ඉබ්‍රාහිම් ෙපානුගේ දීනු එකන්තව වෙතරයෙන් එවරගේ තිරේග එහතන අයරුවෙස් අදි නුෆිලාාවක්කමකේ ජුනුබෙරි විජියයා හිනා ගත්තුන්හම එපද මේ එකම්වෙස් මිවාහකයන් එගේ දුමියරීගේ බුණුපියේ කීත් කුරවාන්ගා ජුනුපු හිනයුම්ගේ අමරු ඔයින් ආයතුගා හිනා ගතුන්ගේ භාවය බයංකුරබාපා නැතිවෙස් එකමකී එසමානුගේ කාපරුන්වෙස් දන්නකමකිව කුරහත්තකී එවරේ නොදන්නකමිකමුම් බුදූගේ අමරු ඔයින් ආයතුගා එ බුදූ කුරාණයේ භාවත්ත බයංකුරබාපා වේ තයම්මම් හම එපද මේ අදි කුරහදස්වරුම්ගේ සවපතන් එවැනි බයංකුරබාපය අම්ම බොඩු හදස්වරුම්ගේ සවපතවෙස් එසමානුගා එංගි මවලුවමකින් බේ අදි බොඩ හදසුන් හදස්වර විපාහුරි මියහු ගෑග හදස්වර නොවහුරි මියහු යෙහුණස් ය හදස්වරිකමම් බයික් අරයදාකම හිකුරක හදේ. අදි බොඩ හදස්වගෙන් නොහිනා හුරමකී එත ගිනගුණ බයිතන් හෙදේකමකම්ගා එමිහිම යගින් කරතේ මෙහෙම වේයේ අබ සුපියාන් බොඩු හොය කුරන් වීම මිපද බොඩුකමෙන් මෙදිවෙරිකොන් එහවා කුළයි. ඔයිදු නමාද. මියහරග තිරේග මෑරස්කදෑන් ඉස්ලාමිය ආදම් ගමච්ච බොඩුවගෙන්වා සුන්නතින් අංගවාශය එසුන්නතුක සවබුන් එ රසිග්ගා වසම්වරවෙ තිබේ එමෙහා ඉස්ලාම්තකුන් එත්තනක ජමවය ඉස්ලාමීය අහ්ගමයි එක්වරිකං අවකෝ එකක් අනිකක පෙනජනවේ දියමග වාාපක් ගදවෙදේ එසුන්නතකී ෆිතුරු අයිද දෝග යයි අවහා ඒද දෝගා එමෙන් එත්තනකං එබි කදාග රස්කම්පුරු හඳමකෝ දෙවී නමත්තක ශුකරුකොම් අයිද නමාදකුන් ඔළුම පැසලාමය සුර ඇල්ලිව ඉතු රසුල්ල ඉක්මාන් ඉස්ලාමන්ගේ එමෙන් එබ්බිමක ජමාකුරබ්වා දෙරක්වේ නමාතුල කුරබාකම්ගා විය දෙන් එම ස්තකුන්න දීනු හකුම්තන් අංගවා මැදස්කදාය කිව තකවාවිරුවම අමරු කුරබා එක රිකම්ග මච්චටා එක අනිකන් එහිතරුව ඔළුම්ගේ මොල්කමයි මෑකුම්ග මච්ච මිස්තකුන් හේ අරු බවා එම ස්තකුන් මච්ච හොතුවා විදාලුව හදවතය. දෙන් ඉස්ලාමුන් එමෙන් එක අනිකන් හිංහයකුන් අතයි අ ෝඩක සලාම්කො හෙතුම ෝ ීරුන්නයි මිස්කීවන හි ාකරවම සොදගය දිනව නොකම දේ ඒ සොදගාතකී ෆිතුර ඒදුග ෆිතුරු දකාතව අව හා ඒදුග අදහයාය. සදාමය සුර ඇල්ලි ඉතු රසුල්ල ඉවානයි සහ බේකලුම් කුරබි රීදකී නියවේ එබේකලුන්න තවා ඔමන් අහරමෙන් එමෙහා ඉස්ලාමන තවී කුදෙබාන්දේ ආමීන්. මැරස්කලයාග රුස්සුන්ලිවි පාතුමතු විවාානගේ කෑවනිපුල් මැරස්කලයාග රුස්සුන්ලිවි අලිගිවානයි පාතුමතු විවානයි කාන් බල්ලෑගති මියහරුගි තරේගේ ඒරු කලිවාන්ගේ ඔමරපුරුම් එකවී සහරවේ එකමනාගේ ඔමරපුරුම් පනර අහරේ සදාමය සුර ඇල්ලිවි ඉතු රසුල්ල ඉවාන් ආයශ ්‍රිාන් ගරිහවගාරේ කුරබා පෙට්ටවී යුස් මියහරුව මිකමනාගේ ඔමරපුරුන් ඒරු නොවාහරය දන්නේ අජි ගිපානුන්නයි පාතුමතු ගිපානුනයි ආයශතු ගිපානුනයි මි බේබේපුරුන්ගේ මෑක්කම ඉතුරුකම මෙතුගා බාවාජ බිගෙන්වා ආයත්තකයි වාරිත් විගෙන්වා හදිස්ත වරගිනේ මැරස් කදාගේ හෙද්දවිහා අංගනුම් කරේ එම ඉතුරු බේකමලකී පාතුමතු ගිපානයව හිජරයින් තිම්මන අහරු අජාපු කමකේ අභාජ්‍යවිර නොලිපා මිහුන්ග මච්චක් මිම්බරපුරුන් අභාජ්‍යවිරිකමගේ නියා වෙවිජීයක දෙනෙන් එමිහාගේ කම්පතකන් ඉවුමේ ලොජක ෆිනමෙන් නොහරේ දෙම් මකරවිරි කමයි ක්‍රියානැතිරි කමී අන්නවුන එකම්ගා හදාපේ මෙහෙම බෙද්ජියක එමියකු නෙත්තාජමන් නුනියන් අරාම දිරුන්නුන් එහෙම බේහෙ පරවාය නොවේ. යහුදීන් කුරේ බනින් නදීරුවන් හැකි වෙරියක මියුලේ කවු බුනුල් අශ්‍රෆ් මීනා ඉස්ලාමරන් හුරි හස්දයින් හිතායි ලෝ කනුවේ ලද හයාග බුර්ගා ඉල්ලාදෑගින් උලෙනී වාහක අහා මියුම් හයරම්බා දර්ජය කරේ ඉතු රසූල් ෆානයි හංගුරාම කොළොන් මච්ච ගුරේෂ වංහගේ කාපරුන්නන් හිවරදී ලෙං හදෑගින් ඉස්ලාමන මජාමයකුන් ඉස්ලාමන්ගේ මෙදගා රුලිවෙරිකමයි පිතුන හිංගුමක් ගදාලා උලේ මිගොතුන් ඒනා වීදා කොම්මෙ තැනයි ඉතුර කෙලිගෆාන බද්ධවා ඉරන් ඒනාගේ දුළුග විහැන් අනිත්තනේ වීදාපානය ඉස්ලාමන බදුරුගා නසුරු දිවිගින් ಕಾಫರು ಕುರೆ ಎತ್ತ ಬ್ಯಾಕ್ ಮದೀನ ಗಿನ ಉಣ್ಣ ದಿಖಾ ಕುರೆ ಸ್ವಂಹಾಗಿ ಮೀನ ರೊಯ ದಿನ ಹಾಯ್ ರೊಯ ಹೇರ್ ಲೆಂಕಿಯ ಮೀನ ಖರದು ಕುಳೋಮ ಮಕ್ಕಾಯ ದಿಯೇ ಮೀನು ಜಫಾ ಕಲಿಯ ಬಫೆ ಕಿ ಶಾಮ್ ಕರಾಗ ಅವಳೆ ನಭಾನ್ ವಂಹಾಗಿ ಅರಬಿ ಕುರೆ ಮೀಹ ಕೆ ಮೀಹಾ ಎತ್ತ ಬ್ಯಾಕು ಮರ ಎ ಮೀಹುಗೆ ಮರುಗೆ ದಿಯ ದರ ನಿವೇಡ ಎತನು ಫಿಜಾಗಿ ಆಸ್ ಮದೀನ ಕತಿವೆ ಬನ್ನಿ ನದೀರ್ ವಂಹಾ ಮೀಹುಗೆ ತಿರೆ ಯಹೂದಿಯ ಕಮ್ ಗ ಹೆದಿಗೆ ಆಸ್ ಯಹೂದಿ ಎತಿರೇಗ ಹುರಿ ವರ ಮುದಾವರಿ ಕುೆ ಇಂ ಅಂಗೆನ್ ದರೀಕಾ ಇಂದೆ ಫಿಯ ಮೀ ಅಂಗೆನ ಕಿ ಅಗೀಲತ್ ಬಿಂತು ಅಬಿಲ್ ಹಗೀಗಿಲ್ ಯಹೂದಿಯೇ ದೇನ್ ಲಿಬುಣು ಫಿರಿಹೆನ್ ದರಿಯ ಕಿ ಮಿಬುನ ಕಾವೆ ಮೀನಾಯಕಿ ಇಸ್ಕೊಳು ದೀವು ಬಡು ಮೀಹಗೆ ವರ ಮುದಾವರಿಯ ಮೇವೆ ಮೀನಾಗೆ ಮುದಾವಿರಿ ಕಂಗೆ ಸೋಬು ಮುಳಿ ಹಿಜಾಜ್ ಕರಾಗಿ ಯಹೂದೀಂಗೆ ಸಾಹಿಬ ಕಂಗ ಅವಿಜ್ಜೆ ವರ ಕುಳದಾನ ಅಲೆಂಬಿರಿಯ ಮೇವೆ ಕೊಮ್ಮೆ ಅಹರಕು ಯಹೂದೀಂಗೆ ದನ್ನ ಬೇಕಲ್ಲಿ ನಂಗೆ ಇತಂಗೆ ಎಚ್ಚೆ ಬಹಾದೇವೆ ಮೀ ಮೀನಾಗೆ ಬೇದೀನಿ ಕವ ಅಮಿದ್ಗ ಮೀಹುಗೆ ಅಂಗತ ಬಂದು ಕೊಂಗೆ ಮೀಹುಗೆ ಕಿವೆನ್ ತಾರೀಫ್ ಲಿಬಿಗೆ ಹುರುಮಟೇವೆ ಸದಾಮಾಯ ಸಲಿಬಿ ಇತು ರಸೂದ ಇಕ್ಮಾನ್ ಮದೀನ ವಡಾಗಿ ಅಹರು ಮೀನಾ ಇಕ್ಕೆ ತಗಿತಿ ಬಹಾದ್ ವಸ್ವರು ಎಗಿನ್ ಯಹೂದೀಂಗೆ ದನ್ನ ಬೇಕಲ್ಲಿ ಮೀನಾ ಎಗಾತಂ ಅವಮು ಎ ಮೀಹುಗೆ ಗಾತುಗ ಬುಣಫಿಯೇತಿ ಬ್ಯಾಮಿಯು ಮಕ್ಕಾಯಂಗ್ ಅಸ್ಕೆ ಮಿಳೆ ಮೀಹಕ ಮೆದುಗ ಬುಣನಿ ಕೀಕೆ ಹೇ ಎ ಮೀಹಕ ಮೆದುಗ ಫೆನ್ನನಿ ಕಿಹಿನಕು ಹೇ ಮಿ ಬ್ಯಾಮಿಯು ಬುಣಫುವೆ ಏಕಲ್ ಇಕ್ಮಾನಾ ಮೆದುಗ ಹಮ ಹೀಮಣಿ ಅಹರ್ಮೆಂಗ್ ಎ ಬೇಕಲಕ್ಕೆ ಇಂತಜಾರೀಗ ವಿಚಿವೆ ನಬೀಯ ಹೆನ್ನೆವೆ ಅಹರ್ಮೆಂಗ್ ಅತುಗ ಹುರಿ ಫತ್ವತುಗ ಹುರಿ ಶಿವಪ್ರೂತಂಗ್ ಹಮ ಹಮೆಯ ದಣಿ ಫೆನ್ನ ಮುನ್ನೆ ಮೀನಾ ಬುಣಫಿಯೇತಿ ಹೆಂಬಿಯಾತಿ ಬ್ಯಾಮಿಯುನ ತಿ ಬ್ಯಾಮಿಯು ನೀ ದೀನುಗೆ ವೆರಿಂಗ್ ಕಮ್ಗ ಅವಾತೀವೆ ಮೀಹುಂಗೆ ಫರಾತನ್ ದಿವೆ ಹುರಿಹಾ ಎಚ್ಚೆ ದೆಂಗ್ ಕೆನಿ ಗಾದಾನಿತಾಯೆ ಎಹುನ್ನೆವಿ ನಬೀಯ ಬೀಯಾಯೆ ದಿನ್ ಕಲೇವಿಂಗ ಕೊಂ ಬೇರ್ಮೆಂಗ್ ಹೆಯ್ಯೆವೆ ಮರಕವ್ಯಸ್ ಮಿಯಹರಕ್ಕೆ ಹೆಚ್ಚು ದೇವೇಕರೆ ನೆತೆವೆ ಅವರಿಂಗ ಮೊದಲಿಗೆ ಹಗ್ಗು ತಬ್ಬಸ್ ವರ ಗಿನೇವೆ ತಿಯ ಬ್ಯಾಮಿಯು ಹಿಂಗಾದಾರೆವೆ ದೆಮ್ಮಿ ಬ್ಯಾಮಿಯು ವರ ದೆರವೇಗಿ ಗೊಸ್ವಾ ಕೊಡ ದೋಸ್ಕೊಳಕ ಫೋ ಆಸ್ ಮುನಫುವೆ ಅವಗುಣ್ಮೆ ಮಿಯಿ ಕಲಿಗುಮಾಂಗ ಸುಬಾದ ಮೆದುಗ ಅವಗುಣ್ಮೆನ ದೇವ್ನು ಜವಾಬ್ ದೇವ್ನಿ ನುಬ್ಯಾಕುಕ್ಕಂಗ್ ಎಂಗಿಜ್ಜೆ ಎತ್ತೀವೆ ಈ ಖಬರ್ ದಿನ ಮರೆವೆ ಎಗು ತಕಿ ಅವಗುಣ್ಮೆ ಗೊಸ್ ರಂಗಳ ಫೆತ್ತ ಬಲ ಅದಿ ಬೊಡ ದನ್ನಮೀಯು ಕುರೆ ಆಹಾ ಅವಳು ಫಿಜು ಈರು ಮಕ್ಕಾಯಿ ಬಡಾಗಿ ಮಿಳುಬಣಿ ಅದಿ ನಬಿಯ ಕೊಮಕರೆ ನುಯ್ಯೆವೆ ಈಗ ಇಗುಮಾನು ಕಂತ ದಾದಿ ಅವಹ ಫಿಲ ಹಿಂಗ ಅದಾನೆ ಕಮ್ ಗಾವಿಸ್ ಫೆನೇವೆ ಅವಗುಣ್ಮೆನ ಬೆಳಮಕಾನು ಜಾ ಜವಾಬ್ ದೇವು ಅವಸ್ವೆವುಣಿಯ ಮಿಹೆಂ ಬುಡುಮು ಆ ತಿಯಂಗುಣಿ ರಂಗಳಸೆ ಬಜತ್ ಯ ಬ್ಯಾ ಮಿಹುನ ಬುರೆ ಅವ್ರಿಂಗ್ ಇಲ್ಮ ವೆರಿಕಮ ವೆಸ್ ಮಾ ಬೊಡಿ ಮೇ ಕಿಯಾ ಉಫಾ ಕೊಫಾ ಏಂ ಅಹರದ್ದೆ ತಗಿಚ್ಚ ಬುರೆವೆಸ್ ಗಿನ ತಗಿತಿ ದೀಫಾ ಫೋನು ಆಜಾಫಿಯ ಮೀಗ ಫೌಗ ಮೀನಾಯಾಯ್ ಎಬ್ಬಸ್ವೆ ರಸೂದ್ ವೈಫಾನಾಯ್ ಮುಂಕಿರುವೆ ದೆಕೊಳು ವೆರಿವಾಹ ಮೀಹಗ ಫ್ಯಾಸಾದಿ ಹರದ್ ಹಿಂಗ ಅವಳೇವೆ ಮಿಫದ ಹಾಜಿಗ ಅವಳೆ ನಿಕೋ ಬದ್ರು ಹಂಗುರಾಮಾಯಗ ಇಸ್ಲಾಮ್ನ ನಸರು ದಿಬಮು ಖೇಮದ್ ವೆಗಿಂಗ್ ಮಕ್ಕಾಯ ದತುರುಕೋ ಮಕ್ಕಾಗ ಮುಷಿಕುನ ರೊಯದಿ ಇವಿಹುನ ಇತುರುಕ ಯಗಫಾನಾಯ್ ಹಂಗುರಾಮ್ ಕುರು ಗಮಚ್ಚಂಗ್ ಹಿಬ್ಬರ್ದಿ ಕಾಫರುನ್ನ ಮದಾಕಿಯ ಇತುರುಕ ಯಗಫಾನಸಾಯ್ ಇಸ್ಲಾಮ್ನ ಮಜಾಮೈಕೋ ಲಿಂಗದ ಉಳೇವೆ ಮೀನಾ ಮಕ್ಕಾಯಗೋ ಸ್ಫುರ್ತಮೇ ಫೇವಿ ಮುತ್ತಜೀಬುನ್ ಅಬಿ ವದಾತ್ ಸಹಮೀಗಿ ಗಿಯರೇವೆ ಮಿಗೇಗ ಅವರಿಗೆ ಮಿಬಾವತ್ ವೆಫಾಸಿದ ಕಂತ ಕೊಳೆನಿಕೋ ಮಿಖಬರ್ ಮದೀನಾ ಇವಿಗಿಂಗ್ ಹಸ್ಸಾನ್ ಮುರು ಸಾಬೀತು ಗಿಫಾನು ಮೀನಾಯ ಮಜಾಮಾತ್ ಲೇಮೆ ಬಿದಾಳು ವೀರು ಮೀ ಲೆಮ್ಗ ಮೀನಾ ಹುರಿ ಗೇಗೆ ವೇಲಿ ನಿಮ್ಮ ಫಿರಿಂಗೆ ಮಜಾಮೆ ಸುರಿಜೇವೆ ಮಿ ಖಬರು ಅಬು ವದಾತ್ಗೆ ಅಂಬಿ ಆತಿಕತ ಇವಿಗೆ ರುಳಿಯರಾಗಿ ಮಿಹಿರೀವೆಸ್ ಮಿಹುಳೆ ನಜಿಫಾ ಯಹೂದಿ ಕಲಿಯಗೆ ಸುಂಫಾಕ ಜೇ ಆ ಕಂತಗೆ ಕ್ಯಾ ಏನಾಗೆ ಫೊರ್ ತಮ್ಮತಿ ನೇರೆ ಬೇರಂಗ್ ಎಲ್ಲ ಲಾಫಿಯ ದಿನ್ ಎಗೆ ನುಕ್ಮಗಿನ್ ಎಹೆಂಗೆ ಕಂಗಾಜೇವೆ ಈ ಗೊತ್ತ ಮಕ್ಕಾಗೆ ಎತ್ತ ಗೆಕವಿಸ್ ದಿಯೇ ಮಿಗುತಂಗ್ ಉಳೆ ಮಕ್ಕ ಏನಾಗ ಮಚ್ಚ ದತ್ವಿಗಿನ್ನ ಎಕುಳ ಮಸಕ್ರತು ಅದು ಹಂಗುರಾಮೆ ತಯ್ಯಾರು ಜಸ್ವಿಗೆ ಮದೀನ ಹೆಂಗ್ ಅತ್ವಿಜ್ಜೇವೆ ಮೀನಾ ಮಕ್ಕಾಗ ಅವಳು ಇರು ಏ ಇಸ್ಲಾಮ್ನ ಬುರೆ ತಿಯ ಬ್ಯಾಮಿಯುಂಗೆ ದೀಮಿಸ್ ಮಾ ರಗಳೆ ಬುಣೆ ಬುದ್ಧಗ ಸೈದ ಕೊಬ್ಬಸ್ ಉಳ್ನೆವೆ ಮೀನಾ ಮಕ್ಕಾಗ ಅವಳೆನಿಕೊಮ್ಮೆ ಏನಾಯಾಯ್ ಅದು ಎಹೆಂಬಿಸ್ ಇವಾವತಂಗ್ ಎವಳೆ ಯಹೂದಿಗೆ ಖಬರ್ ತಗ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಅಂಗವ ಎ ಮಿಹುನ ಮೆದುವ ಕುರ್ವಾನ್ಗೆ ಆಯತ ಬಾವಾ ದೆಬ್ಬ ಮಿಯಾ ಎತ್ತಂಗ್ ಇತುರುಕ ಇಫಾನ್ ಅಸಹಾವ್ ಬೇಕಲ್ಲಿ ನಂಗೆ ಇವ್ವ ಹದ್ದೋತೇವೆ ಮಿಯಾ ಎತ್ತವೆ ತಿರೈ ಮಿಲಿಯ ಆ ಎಬ್ಬಿಸ್ವೇವೆ ಅಲಂ ತರ ಕರಿ ಇಫಾನ್ ನುಬಲ್ಲಿವ ಮುತ್ತೋವೆ ಇದಲ್ಲದೀನ ಊತು ನಸೀಬ ಮಿನಲ್ ಕಿತಾಬಿ ಫೋತುವೆ ತಿರೇಂ ಬ್ಯಾವರೆ ಜಿವಿಗೆಂತಿವಿ ಮೀಹುನ ಯು ಮಿನೂನ ಎ ಮೀಹುಂಗ್ ಈಮಾಂ ಬಾ ಬಿಲ್ ಜಿಬ್ತಿ ತೋಹೌತಿ ಜಿಬುತೇವೆ ಕಿ ಅಬುದಾಯ್ ತೋಹೌತೇವೆ ಕಿ ಅಬುದ ವಯಗೂದೂನ ಅದು ಎ ಮೀಹುಂ ಬುಣತೇವೆ ಇಲ್ಲಿಲ್ಲದೀನ ಕಫರು ಕಾಫರ್ವಿಗಿಂತಿ ಮೀಹುನ ಹಾ ಉಲಾಯಿ ಅಹ್ದ ಮಿವ ಅಮೀಹುಗೆ ಮಗು ಮಾ ತೆದುಕಂ ಬೊಡೆವೆ ಮಿನಲ್ಲದೀನ ಆಮನು ಇಮಾಂ ಬಿಗೆ ಉಳೆ ಎಮೀಹುನ ಬುರೆ ಸಬೀಲಂ ಮಗು ತಗು ಎತೆರೆಯಿಂಗ್ ಉಲಾಯಿಕ ಲದೀನ ಲಾಯನ ಹುಮ ಲಾಹು ಎ ಬಾ ಅಮೀಹುನ್ನ ಕಿ ಏಯ್ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗೆ ಲಾವ್ನ ಲವ್ವಾಹಿ ಬಯಕೆ ವಮನ್ ಯಲ್ ಅನಿಲ್ಲಾಹು ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗೆ ಲಾವ್ನ ಲವ್ವಾಹಿ ಮೀಹಗು ಫಲನ್ ತಜಿದ ಲಹು ಎ ಮೀಹಕ ಕಲಿ ಇಫಾನ್ ದಿಕ್ಕೋಡೆ ನುಗನ್ನವಾನು ನಸೀರ ನಸುರುದೇನೆ ಮೀಹಕು ದನ್ನೆ ಜಿಬ್ತಾಯಿ ತೊಗೌತ ಕಿ ಕುರಾಯಶುಂಗಾಗಿ ಮೀಹುಂ ಅಳ್ಕಂಕುರ ದೇವುದೇವೆ ಫತ್ತುವೆ ತೆರೆಯ ಬ್ಯಾವರೆ ಜಿಬುನು ಬೇಕಿ ಯಹೂದಿನೇ ಮೀನಿ ಬ್ಯಾಮಿಹುನಿ ಬ್ಯಾಮಿಹುಂ ತವರಾತಿ ಕಿಯಾಗಿ ಉಳೆ ಎಚ್ಚಕಂ ಈಮಾಂಬ ಬೈಕೆವೆ ಏ ತೆರೆಯಂಗ್ ಎವರೇನ್ ರುಹೇ ಎಚ್ಚಕರೇವೆ ನುರುಹೇ ಎಚ್ಚಕ ನೂನೆವೆ ಇಂಜೀರಕಂ ಅಮದು ಈಮಾನೆ ನೋಯ್ತೇವೆ ಅಲ್ಲಾಹುಮ್ಮ ಸಲ್ಲಿ ಅಲಾ ಮುಹಮ್ಮದಿನ್ ಅಬ್ದಿಕ ವ ರಸೂಲಿಕ ನಬಿಯಿಲ್ ಉಮ್ಮಿ ವಅಲಾ ಆಲಿ ಮುಹಮ್ಮದಿನ್ ವ ಅಜ್ವಾಜಿಹಿ ವ ಝುರ್ರಿಯತಿಹಿ ಕಮಾ ಸಲ್ಲೈತ ಅಲಾ ಇಬ್ರಾಹಿಂ ವಅಲಾ ಆಲಿ ಇಬ್ರಾಹಿಂ ಇನ್ನಕ ಹಮೀದು ಮಜೀದ್
1: ಹುಸೇನ್ ಸಲಾಹುದ್ದೀನ್ ರಹಿಮಹುಲ್ಲಾಹ್ ದಿವ್ವಾಫವ ಕೀರ್ತ ರಸೂಲ ಸೀರತ್ ಬಿದಾಳು ದಿವ್ವಾಫವಣಿ ಹಾಜರಾಗೆ ಮೊಹಮ್ಮದ್ ತೌಫೀಕ್ ರಹಮ

0: ීම් එවරෙන් බුණුව හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ. තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුව. හම කශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේෙන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරේ. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونغ سمپاكم وني تيبا ميهوننا إكوغ تيبا ميهوننا حقو غين هندان كو ديوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ අදි කියත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ.

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඒ ආදමුගේ දරින්නේ තියබෑමීහුන් ශයතනායන් අලුකන් නුකුරුම තිමන්රස් කලාන්ගේ තියබෑමීහුන්න අමුරෙන් නුකුරවවන් හෙයේ හම කශවරුන් ඒනායි තියබෑමීහුන්නන් හුරි ෆාලුවෙගෙන්වා අදාවෑ තෙරියකෙ වනෙබුදූනී هذا صراط مستقيم ادي تيباميهم تيمن رسكلان گيان الوكن كوراش مي سيدا وگم وا تدو مگه ولقد اضل منكم جبلا كثيرا افلم تكونوا تعقلون අදි හම කශවරුන් එ ශයතනා තියබෑමීහුන්ගේ තෙරෙයින් ගින බයකු මගුෆරද්දෑෆිය ෆහෙ විස්නා බයකු කමුගා තියබෑමීහුන් නුව මුහෙයෙ හාදිහි ජහන්නමුල්ලතිකුන්තුම් තුවාදූන් මී තියබෑමීහුන්න වාදු කුරව්වාෆාවා නරකේ اصلوها اليوم بما كنتم تكفرون تيباميهم كافر و اولونو كموغي سببون ميادو تيباميهم اي نركة يبوناش اليوم نختم على أفواههم وتكلمنا أيديهم وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ ميادو تيمن رسكالانگ ايورنگ انغتاكوغا سكا غصاوا بندو كوراوا حشيم ادي ايورنگ ايتا تيمن رسكالانگ بس دنوا نت ادي ايورنگ هودا اولونو عملو تاكامدو ايورنگ فاتن هكي دي نتي

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශේ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කශවරෙ.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් ජක්කූමු ගහුන් කානේකං කශවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතුූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනුකුරණී කී වෙහෙයෙ.
0: අෆරඅයිතුම්මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي.
0: نح

එවරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනෙ හමකශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත. දෙං තිමම්මෙන් දොගුකුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වයි. තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: පොරොදා කොනු තර කොරංජයකම ඒ හරුදනා මෙ එකකොනක දම ෆිරි එකකොනකේ ට්‍රාමකෝ ෆිරිමිහා එමිහා කොද්දේ කන්තත්තක ශුකුර වැරිවෝ අරුන් මේ ගේන කිත් මනවිජ සල්له ලේ සල්ලම්ගේ හම ස්රාමය රාජ පහෝ එක ලේපානුගේ මේ බයතුයි පැහිජන දේවානාරු බහි අංහුන්ගේ බයතුගේ ඉස්ක හුන්නව ලීඩරකි උම් අති යරදියල්ලා අන්හා දැන්නුන්ත උම් අති අරදියල්ලන්න දෙන්නවී තිමන් කමනා ආතුමන් කලේපාන් දෙකවඩා ගතීමේ සුවරුගේග වර නිකමිතින් පගීරුන් ගෙන තිබි සුවරුගේග නරකාග උත්සඳන්න අංහනු දුනියමති බයි අංහනුන් තිබ සඳ මේ එවසාල අංහන ජෙන්ඩ ජිනිස ජිනිස නිස් බැවගෙන් වාකන්නුම් කිය ඒත දැන් දෙන්නවී එ කොන් සෞභකා හොරතෝය උත්සඳන්න අංහනුන්න තිබරි දෙන්නවී ඒ අල්ලෝ දෙව නියමත ශුකරදානුකරේ මන ෆිරිමිහා දෙන් ඒගේ මිසා දෙන්න කමලය ගෙනෙන් සදගා කුරාශේ නම රෝධ හිපා නමාද කුරා ඒ අමත්ත කුරාශය දෙන් දෙන්නවී අල්ලෝ සව කුෆරාන් අශීර අවුණුමෙන් ඒ කොද්දේ කන්තත්තක ශුකුරුවරි නුව මිසාලක ෆිරිමිහාකු එමිහා බේනු වයිනගේ හුරිහ හන කෑවනිගේ සවබ එක කොනක අදා කුරන්ජේ හගුතක ෆිරිමිහාගේ මච්චන් ඔයි වාජිව බේරුතරෙන් කුරන්ජන කාබොන ඒනගේ නෆගත්තක අධ උදිරිවුලන තනක සිහතා හුරිහාකමක බල බොඩු මස්කරන දරජ දල්ලෝ සහන වලි රිජාන දරජා කීවගෙන හෙද හේද කුරමුගේ හේද කුරාතීව එම කොද්දේ කන්ද ශුකරයන අද්‍ය හරුහන්ද හේදකොත් එද්දහෝ කමෙන්න්න කොද දවාල් කමන්නු කොද වුණ එම මේ අල්ලෝ සහන් දෙවන්නේ ෆිරිමිහ කොද්දේ කන්ද ශුකරුවරිව අම යායකුක දෙම ෆිරින් ඒක දෙකුදින් ලිබුණ දරින් හෙවගොතුක තරුබියතුක ඉස්ලාමී අගේදා තවහීදුගේ මතීක එකුදින් බේතිබු මට්ටක දෙමිහු එක චෙක්කින් වරම් මුහිම එක කොනක ගේතරෙන් දක්කන් එබජය නමුණා අවුන මෙම සාලක දෙමිහු නමාදු කුරුමා ගුරුවන් කියවමා එකකු නහි මනාකුරාහන එකකුත් මනාකුරු මේ වරම් මුහිම අවුන මෙන්ගේ ආයිලාත හරුදනාවගෙන් ආයිලාත හරුදනා වාංගොති ගේතර හරුදනාවගේ දෙමෆිරින්නකි ඒ මිහුන් අවුන මෙ ගුළුමක හගියතුක දෙමිහුන් සටිස්ෆයි කුරුමට්ටක අවුන මෙන් කාවෙනකම ජින්සි ගරියදා පුද්දු එකන්ෙන් නෝන අවුන මෙන්ගේ දීන් ගායම කුරුන් දීනී මාහවලකන් හෙදුම් මුස්ලිම් ආයිලා එමිහුන් රඟලු උම්මත වාකේකි මේ ශරෆ් ෆඛුරුවරි වාහද රඟලු මේ දරියකු විනාකුරුන් අවුන දුනිය වකිමක් වගේම ඒ දරින් හෙවගතුව තරබිය හාසගතක මියදු අවුන වරබ්බඩ සමාවකන් දෙන්ජේ දමානි ටෙක්නොලොජී වසීලත්තක අවුන මෙන් ලොලුන් වාකේ දරිය වසීලත්ත අල්ලෝ සුබ්හානහු තා කොම්ම ගේග සෙබුහරි අම බොඩ සිංග ස්මාර්ට් ටීවී එච්චේ හෙබුහරි ඉන්ටර්නෙට් එබුහරි එකී එකී චැනල්ස් වාකේ අවුන මෙන් මේ කේබල් ටීවී එච්චේ හෙබුහරි ඔන්ලයින් මීටින් සවුණ මෙන්න එබ ජෙහෙගේ කොන්ට්‍රෝල් එකෙන් ඔන්න මානේක ඉන්ටර්නෙට් ඔ සවුණ මේගේ පේරෙන්ටින් බා ඔන්නෙන් ජෙහෙ ඒ දරින්න ඒ දරින් වාහකේකි ඒගේ වගුතු අවුණ මෙන් රාවාලෙවි ඒ වගුත්ත ඔන්නෙන් ජෙහෙනි එකුදින්න ඒගෙන් එමි හරාම් කුරෙව්වි කන්තත් තම ගොහේ නුවා ගොත එහම අවුණ මෙන්න බෑගේ මේගේ රෙස්ට්‍රෙක්ෂන් තකේ බොහුරි අදේ පේරෙන්ට් කොන්ට්‍රෝල් තකේ බොහුරි ඒච්චි දස්කෝගෙන් එකුදින්න අල්ලාහ් සුබ්හානහු වතාලා උස්සවාවඩිගෙන් වගුතුග මතින් එකදින් තරවියත නුකර විජ කම ගවනින අවුන මෙන්න ෆම් මෙවනි මේ زمان හිතාම කරන් ජෙහෙනේ
1: මේ ප්‍රෝග්‍රෑම් හැම නියම කහ හැම අන්නම දාති එත හයි දොස්සත් මේ වරු මහුණ කොට ඇත්තකින් මාලමුන් ති ෆහ කරවේ ખાસකෝ ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා දෙවි කොම්ම නියම තකාම දුග සුවාලු කර වේනකන් අල් මෙන්න මේ රේ දෙවි පුළුන්ගේ වහකම් සම පහගෙන් හිඟ ජදි ખાસකෝ මියදු අවුන් මෙන් රකාති රිවන් ජෙහෙනේ මතකන් දරින් ගෙනීම තික අල්ලාහ් සුබ්හානහු වතාලා දෙවි බොඩුනි අමතෙන් එනේ මත මෙදුග ගෑම දු සුවාලු කර වේනකන් මියදුගේ ටෙක්නොලොජි ගේ මිකන්තත්වගේ තෙරේ ගදරින් වල මුන් දායරුග වර බොඩ එදෙන්න එක මුන් කුරිම දිවන එක ගානේ කන්තත්තකම් රක්කාතිරුම කිමම ෆෑන්ගේ ඒ සිම්මා නුකම ගවනින මේ නියමයන් හයියතුග ශුකුරු වෙරි උමුගේ බදලුග එනීමත කුරු වෙරි වේවෙනි ඒ සම බොණ විදාන පද කම මියදු මුචමගේ හාලතු එක් ගොතු අනුෙන් හම මේ මවුලෝග දක්කාන වර්ගින වාහක ඒ බහෝරි මෙන්න සෙන්න මේ වගුතු හමෝමා එකීග නිම්මාල මිදෙහෙනි දෙබෆොන්නස් වරබොඩ ශුකුරදා කුරහ ප්‍රෝග්‍රෑම් නිම්මාල මගතුන් වගුතු හොස්කරබ්බා වඩාගෙන කමට්ටකම වරබොඩ අහල් මේ ශුකුරු අදා කුර ආද මේ හෆ්තාගේ ප්‍රෝග්‍රෑම් ග අගමෙන්න ශුකුරු වෙරිම කී කොබෑකන් আদি ශුකුරු වෙරි වාණේ කිහිනෙක්කන් আদি ශුකුරු වෙරි නොවාමි හොන්න වැගෙන් දනේ කිහිනෙක්කන් වෙස් අගමෙන්න බයම් වෙ හිඟජ්ජි අල්ලාහ් සුබ්හානහු වතාලා දෙවි කොම්මේ කමකාමෙ දෙවි කොම්මේ නියමත කාමෙ ද සුවාලු කුරවේනෙ කම්මිස් ආවුන් මෙන්න එංගිගෙන් හිඟජ්ජෙ ඒලාහ් දෙවි නියමත්තක ශුකුර වෙරි නුවා කම ගවණී නම අල්ලාහ් සුබ්හානහු වතාලා එ නියමත්ත ගෙන්දවාණෙ කම්මිස් ආවුන් මෙන්න බයං කුරවිජ්ජ දුවාකි අල්ලාහ් සුබ්හානහු වතාලා අහර් මෙහොරි හැමෙන්නකි මිෆද වාහකතකුම් මිෆදන් හයොබස්තකුම් හයොබස් අහ ඒ වස්ත